0: ගෙදර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවේ ඉසිර අහන්න.
1: ධර්මර අස්සේ මං

ඉසර ගී මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ළඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් ඉසර ඇහෙන මානෙ

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය ගීත පෙළක්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම හෙන්න ආදරේ කියන්න. ළඟින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛර නොකළ ප්‍රේමවන්තයින්. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන මින්ද නේන රයිට. හරිටම රෑ 7:30ට ඉසිර හත බැදී රෑ.

ඇති රවුල් මෙහෙ නැත්තේ මොකද අපේ ගමේ අයින්සක පෙල් අයියෝ මේකද මේ කොළඹ කිව්වේ අහ ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි